당 소기 전하라. 자주 봐도 다니 교수지 다기 지소 입이 선하게 돌아빛들 상게 루바쇼 상게 최당 소기 전하라. 자주 봐도 다니 교수지 다기 지소 입이 선하게 Jola-bhin-jir-sang-gir-ru-bra-sho-sang-gir-je-dang-so-gir-cho-nam-la. Tomje dewa dan dewe gyudan dembra kyoji dunghe dan dunghe gi gyudan. Jewa kyoji dunghe mebe dewa dambo dan benjewa kyoji. Nirin chadan nidan jewe danyum chenpo la. Yurin do nebara kyoji. Om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bhimyo, om mani bh